යත් පික්ෂන් 2026 මුටිල්ලොෝ නිච්චල්ටාල විටමාන කුක්්ටවාමි යා යානි සන්ට හයි නැක මේ මගේලු නාලකොන්න සිකෙන්න්න මෙගත් සිහි ගොය මොනාම සිකුත්්චෝමිගත්ත සුලි තුසාගත්චක් හව්පත් නිපිලියොක් සිමට පින්නගය හලක් ඉලා හව්පත් නිපිලියොක් සිමයමි තුට්ටවිලාලෙකිපුසි හිටිකලෙගීටුවක් පත් අවුල්ලලක්තුුා නිපිලියෝගගයක් තුහට්ටලුා උහලින් මහටි හරයක් තුහට්ටලුා අබුන්ට සියෝයක් මුත් නිච්චවටික් ෆස්ටබෝ හප්පත් අවුලලා ලිරිබුටයිකුා උටිලක්තු සප්සුා අල්ලිට හරි ගුලක්තිනගුත් සුලි පිනස්වාගෝ සයුලක්ටමිත් නිපිලියොක් සිමයුනි තුසක්සෝඩිත්සේ හට්ටලාග මාතන්නවන තුසගත්සටුවක් හව්පත් නිපිලියොක් සිම ගුණවලක් මත් තුට්ටවික් හිප්පිකුසුලක්කුසි හයි හකු ලිසිලන ටික්කුට හවිස කැටන් එවන්න සමගලින් ජීවිත් නොනැව මිනොත්සයවුම් මිලොයි ඒලිින් ජීවිගෝක් කුක්්වා අපි මිනවය වල්ලොලක් මියුසු යොලිතුන්නගේ හක් සුටිල්ලගෝක් අනුගලොති සෙහනියවලු නික් ියවලු අකුණනිගනි ටොමික් 20 මිසෝ ගොනෙලෙම්මික් හොක්කෝන හක්ලොදිල්ලෝ 13 අගුයුමික් සැනි කිලෝ මෙලනව යලක් මජගෝක් සොක යොලිතුන්නගේ හක්ස්ටිලෝ හුල්ලොකුත් අනුගලක් නනගක්ටක් සෙහනියවලු නික් ියවලු අකුණනිගනි 30 මිසෝ ගොනිලෙම්මික් හොක්කෝන හක්ලොටිල්ලෝ 13 ගොයුමික් උමයොක් මෙලනවය වලලක් මජගෝක් සොක යොලිතුන්නගේ හක් සුටිලෝ උල්ලාකුල්ලො හවම්මලක් නෑනගක්ටක් අනුගලොටිල්ලෝ සිහෙන්නිටුමික් 30 මිසෝගොනිලෙම්මික් හොක්කෝනිගා 11 මිලක් ඥනගක්ටක් ඉනුක්ටව මෙලනවයලක් මයගෝක් සොක යොලිතුන්නගේ හක් සුටිල්ලුගෝක් අනුගලොටිල්ලෝ සිහෙන්නිටුමික් 20 මිසෝගොනිලෙම්මික් හොක්කෝනිගා 13 පුබගනිට මෙලනවයලක් මයගෝක් සොක යොලිතුන්නගේ හක් සුටිලෝ අනුගලක් නනගක්ටක් ඩක් අවුලුනි ඉවුලකුණනිගනි 20 මිසෝගොනිලෙම්මික් අනුගින්ගලො සහිලක් නනගක්ටක් සිහින්නියවුලොනික් ියවලු අකුණනිගනි 20

කිලටේමට සෑක්සක්කුට ටිපක්සයලාට සාලාවත් තේලාතක්වත් නුනවුටුන් අවික්කුත් කටිමයින් එත්තකන කමනිත්වාමික තෙමුණු මට තන්න පහුන් අතිතවලෝමයිලා අඟයොක්කාගුලෙක්තොක් ගලෝරියා කොලොක්සි නිකාත් ලිවුට සාගයා නැප්තිකුටමෝන සෑක්සක්කුල්.